ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5B103.1 FM තරංග මාලාව ඔස්සේ හා 5B World හරහා අප සමඟ සම්බන්ධ වීසුණු ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙංගතුකමින් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසේ 5 වෙනි අඟහරුවාදා මේ සන්ධ්‍යායාමේ ඔබ වෙත එන මම සුපුරුදු පරිදි ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාව එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඒ වගේම මේ වෙසක් මාසය මුල් කරගෙන ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ඔබ වෙත ගෙනෙන පළවෙනි ධර්ම දේශනාවත් අපි ඔබ වෙත ගෙනීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. ඉතින් හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. ඉතින් ඔබ දන්නවා අද මේ වෙසක් මාසේ පළවෙනි ඉරුදින. ඉතින් සුපුරුදු පරිදි වෙන්ද වගේම මේ අවුරුද්දෙත් වෙසක් මාසය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව අද දවසේ ඔබ වෙත මේ ආකාරයෙන් ගෙනීමටයි අපගේ මේ සූදානම. ඉතින් අද දවසේ අපි ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා පවත්වනු ලබන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය උඩුගබ්බල සුමේද ස්වාමින්වහන්සේ විසිනි.

ඔබ සමට තෙරුවන් සරණයි. සදහැබර පින්නතුනි, ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ සහ මහා පරිනිර්වාණය යන තෙමඟුල සමරන වෙසක් පුර පතුළොස්ව පොහෝ දිනේ නිමිති කරගෙන ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි සේවය ඔස්සේ විසුරුවා හැරෙන වෙසක් සතියේ ප්‍රථම ධම්මචින්තාවටයි ඔබ මේ සවන් දෙන්නේ. බුදුනුවන්ට තෙමඟුල සැමරීම හෙවත් වෙසක් දිනේ තරම් වෙනත් උතුම් දිනයක් නැහැ. සියලු සදහැවත් බෞද්ධයන්ගේ සිත් පින් සහ කුසල් වලින් නිරන්තරයෙන්ම පිරෙන කාලයක්. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙන කාලයක්. අපි අන් අයට උදව් උපකාර කිරීම, දන් දීම ආදී ආමිස පින්කම් කරන ගමම්ම පසුපව දස අකුසල් වලින් වෙන් වෙලා සිත කෙලෙස් වලින් බැහැර කරගෙන පිරිසුදු තබා ගන්නට නිරන්තරයෙන්ම උත්සාහ කළ යුතුයි. ඔබ ජීවිතයේ යථා ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වාභාවික තත්ත්වයන්ගෙන් ඔබ මිදෙලා නැහැ. ඒත් සාමාන්‍ය ජනතාව මෙම තත්ත්වයන් තමාගේ ජීවිතයට අදාළ නොවන ලෙසයි ජීවත් වෙන්නේ. අද ලෝකයේ පවතින මාරාන්තික ව්‍යාධි නිසා බොහෝ අය භීතියෙන් ජීවත් වෙන්නේ. නමුත් මේ ජරා, ව්‍යාධි, මරණවලට මනුෂ්‍යා නිරන්තරයෙන්ම මුහුණ දිය යුතු වෙනවා. ඒවයින් සදහටම වැළකීමට පුළුවන් කමක් නැහැ. එසේම මෙබඳු භයානක රෝග පීඩාවන් ඇතිවීමට හේතු වෙන්නේ මිනිසාගේම නරක සහ වැරදි ක්‍රියාකාරකම් නිසායි. අප පස්පව් දස කුසල් වලින් ඉවත් වෙලා ධාර්මිකව ජීවත් වෙනවා නම් බොහෝ දුක් කරදර අඩු කරගන්න පුළුවන් වෙනවා. බොහෝ මිනිසයන් ආත්මార్థකාමීව කටයුතු කරන්නේ සත්ව ජීවිත විනාශ කරමින්, ස්වාභාවික පරිසර විනාශ කරමින් කටයුතු කරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මිනිසයාට අස්වාභාවික දුක් කරදර වලට මේ විදිහට මූණ දෙන්නට සිද්ධ වෙන්නේ. ඔබ මේ විසක් සමයේ ධාර්මිකව ජීවත් වීමට දැඩිසේ අදිෂ්ඨාන කරගන්න. දුර්ලභංච manussත්තං බුද්ධුත්පාදෝචි දුර්ලභෝ දුර්ලභ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. ලෝතුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පාඨයෙන් ඊටාම දුර්ලභ වූ කාරණා හතරක් පෙන්වුම් කරලා තිබෙනවා. දුර්ලභංච manussත්තං, මිනිසත් බවක් ලැබීම ඉතාම දුර්ලභ කාරණයක්. ඒ වගේම බුද්ධෝත්පාදෝච දුර්ලභෝ, බුදු කෙනෙකුන් ලෝකේ උපත ලැබීම සහ බුදුරජාණන් වහන්සේ නමකගේ උපත ලැබල තියෙන කාලයක් දුර්ලභයි. ඒ වගේම දුර්ලභ කන සම්පatti, ක්ෂණ සම්පatti හෙවත් ශාරීරිකව සහ මානසිකව අඩුපාඩු වලින් තොරව අංග සම්පූර්ණ ජීවිතයක් ලැබීම දුර්ලභ කාරණයක්. මේ කාරණා තුනටම වඩා සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සද්ධර්මය, ලෝතුරු බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ඉතාමත්ම දුර්ලභ කාරණයක් කියලා ඒ ධර්මය අහිමිට ලැබීම. දැන් මොහොතක් කල්පනා කරලා බලන්න, ලෝතුරු බුදුරජාණන් වහන්සේ ඉතාමත් දුර්ලභයි කියලා දේශනා කරන්නට යෙදුන මේ කාරණා හතරම ඔබට තියෙනවා. මිනිසත් බවක් ඔබ ලබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ඉපදුණු කාලයක්, ධර්මයේ පවතින කාලයක්, ඒ නිසා බුද්ධෝත්පාද කාලයක් වශයෙන් තමයි මේ සලකන්නේ. ඒ කාරණේ සම්පූර්ණයි. ඒ වගේම ක්ෂණ සම්පත්තිය කියන්නේ ශාරීරික සහ මානසික ඔබ යහපත් මට්ටමේ අංග විකල නැතිව යමක් තීරුම් ගන්න පුළුවන් වෙන විදිහේ පව් වලින් ඉවත්ලා කුසල් දහම් වඩමින්
ප්‍රඥාවන්තව යහපත්ව ජීවත් වෙන්න පුළුවන් විදිහේ ස්වභාවයකින් යුක්ත සන සම්පත්තියෙන් යුක්ත ඔබ සිටිනවා. මේ කියන කාරණා තුන දුර්ලභ වන අතර සද්ධම්මෝ පරම දුර්ලභෝ ලෝතුරු බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ඉතාමත්ම දුර්ලභයි පරම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබට මේ පරම දුර්ලභ වූ ධර්මයක් නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්නට ධර්මානුකූල ජීවත් වෙන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් මේ කාරණා හතරෙම ඉතාමත්ම දුර්ලභයයි ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ කාරණා වලින් ඔබ සම්පූර්ණයි. හැබැයි මේ කාරණා සම්පූර්ණ වුවත් අපි ධර්මානුකූලව හොඳින් ජීවත් වුණේ නැත්නම් ඒ ඉතාම දුර්ලභව අපට ලබන්නට වාසනාව ලැබුණු ඒ කාරණා වලින් අපි යුක්ත වුවත් අපේ ජීවිතේ යහපත් වෙන්නේ නැහැ, ප්‍රතිඵල සහිත වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉතාමත්ම දුර්ලභ වූ කාරණා හතර ලබාගත් ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණ කර ගන්නට නම් අර පරම දුර්ලභ වූ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව ඔබේ ජීවිතය සකස් කර ගන්නට ඕනි. ලෝතුරු බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ධම්මංචරී සුචරිතං නනං දුච්චරිතංචරී ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම් හිච. ධර්මානුකූලව හැසිරිය යුතුයි, දුෂ්චරිතව නරක විදිහට නොහැසිරිය යුතුයි. ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම් හිත. ධර්මානුකූලව හැසිරෙන පුද්ගලයා මේ ලෝකේදීත් මේන් බාහිරව පරලෝදීත් නැත්නම් ඊළඟ ජීවිතයේ දෙකේදීම සුකං සේති සැපසේ ජීවත් වෙනවායි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් පින්නතුනි මේක ඉතාමත්ම වැදගත් දෙයක්. තම තමන් හැසිරෙන ආකාරයට ජීවත් වෙන ආකාරයට තමයි තමන්ට සතුට හෝ දුක සැප හෝ දුක ළඟා වෙන්නේ. බාහිර දේවල් නිසා නෙවෙයි, හොඳින් කල්පනා කර බලන්න තම තමන්ම කරගන්න දේවල් වලට අනුව තම තමන් කී සිත කය වචනේ කියන තිදුරින් ක්‍රියා කරන ආකාරයට අනුව තමයි ඒ සැප හෝ දුක ඔබට ළඟා වෙන්නේ. මෙය අවබෝධ කරගන්නට අපි ඊළඟ ජීවිතයක් කරා යා යුතු නැහැ. ඔබට ඔබේ මේ ජීවිතයේ තුලින්ම මෙයා දකින්නට පුළුවන්. කයෙන් සිදු කරන ප්‍රාණඝාත ආදී පාප කර්ම ඔබ දන්නවා, ඒ වගේම වැළකෙන්නට ඕනේ. ඒ වගේම වචනෙන් සිදු කරන ක්‍රියාවන් ඔබ දන්නවා, බුරු කේලම් පරුස හිස් වචන ආදී කතා කිරීම. ඒ වගේම සිතෙන් කරන වැරදි අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදීටි. අවිජ්ජා කියන්නේ විසම දැඩි ලෝභය, ව්‍යාපාදේ කියන්නේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාදී. ඒ වගේ මිච්ඡාදීටි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය, වැරදි ලෙස අන් අයගේ ජීවිතය ගැන නොසලකා ආත්මార్థකාමී කටයුතු කිරීම, විශේෂයෙන් සත්ව ජීවිත විනාශ කරමින් සත්වයන් තමා සඳහා අප සඳහා කියලා හිතාගෙන සත්ව ඝාතන ආදී කරමින් මේ විදිහට මිත්‍යා දෘෂ්ටි ලෙස ජීවත් වීම. ඉතින් මේ කියන දේවල් වලින් වළකිනවා නම් කියන කයින් වචනෙන් සහ සිතෙන් කිරෙන මේ පාප කර්ම වලින් වැළකී ඔබ යහපත් ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය යහපත් වෙනවා. කල්පනා කරලා බලන්න, ප්‍රාණඝාත අදත්තා දාන ආදී මේ පාප කර්ම යමෙක් සිද්ධ කරනවා නම් මේ ජීවිතයේ මොහොතේ නරක ප්‍රතිඵල වලට මුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන ආදී ඔබ කතා කරනවා නම් ඔබට එහි විපාක දෙන ආකාරයේ පරලෝට ගිහිලා බලන්න අවශ්‍ය නැහැ. ඔබට මේ ජීවිතයේ මේක අත්දකින්නට පුළුවන්. ඔය සමාජ ජීවත් වෙන අපේ ඒ කමිටු වල ජීවත් වෙන ඔබ ඕනතරම් අත්දැකීම් ලැබලා ඇති. බොරු කියන, කීලාම් කියන, පරුස වචන, හිස් වචන කතා කරන අයට කතා කිරීම නිසා සමාජයේ ඔබ ජීවත් වෙන සමාජේ කොයිතරම් මිනිස්සු අතර ගැටුම් ප්‍රශ්න ඇති වෙනවද? ඒ සියලු දේවල් වලට හේතු වෙන්නේ ඒ අය මේ තමන් වචනේ භාවිතා කරන පිළිවෙලට අනුව. මේ විදිහේ නරක විදිහේ වචන භාවිතා කළොත් බුරුකීලා මාදී ඒ වගේ අනිවාර්යයෙන්ම සමාජයේ ජීවත් වෙන ඔබටත් අන් අයටත්
කරදරයක් දුකක් මිස යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම වළකින්නට ඕනේ. ඒ වගේම විෂම ලෝභය, අවිද්‍යාව ගැන විෂම දැඩි ලෝභය, ඒ වගේම ව්‍යාපාද, වෛර ක්‍රෝධ, මිත්‍යා දෘෂ්ටි කියන මේ තිදොරින් සිදු කරන මේ පාප කර්ම වලින් අකුසල වලින් ඔබ වැළකීලා යහපත් විදියට ඔබ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය යහපත් වෙනවා. මේ ජීවිතය ඔබට අත්දකින්නට පුළුවන්. ඒ නිසා මේ වෙසක් සමයේ අපි තාම කරුණාවෙන් යුක්තව ඔබට සිහිපත් කරනවා මේ විදිහට මේ පස්පව් වලින් සහ දස අකුසල් වලින් ඉවත් වෙලා කුසල් දහම් වඩමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් ඉතාමත්ම යහපත් පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්නට කියලා. ඉතින් මේ විසක් සමයේ පමණක් නෙවෙයි ඔබේ මුළු ජීවිත කාලයටම කල්පනාවට ගන්න ඔබ ජීවිතයේ පස්පව් දස අකුසල් ආදී යම් විදිහකින් ඔබෙන් සිදුවෙනවා නම් එහි නරක ප්‍රතිඵල ඔබට භුක්ති විඳින්න සිද්ධ වෙන බව. ඒ නිසා ඒ සියල්ලෙන් වැළකීලා ඉතාමත්ම යහපත් ධාර්මික පුණ්‍යවන්ත ජීවිතයක් ගත කිරීමට ඔබ සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: Punot Pasadi Perma.
1: තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ රජයේ නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවාස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදු කිරීම අනුමත ක්‍රමවේද කිහිපයක්. මෙම කටයුතුවලදී සේවාලාභී පණවිඩ යෙදුම් හරහා කිසි විටක සංවේදී රජයේ දත්ත නොයවන ලෙස උපදෙස් දී තිබෙනවා. විශේෂයෙන් රාජකාරිවලට අදාළ තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානී දිරිමත් එම මාර්ගෝපදේශයන්හි සඳහන් වනවා. මේ අතර මහා භාණ්ඩාගාරයේ ගෙවීමකට අදාළව ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශවයක් අතටපත් වීම පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවෙත් සිවිල් සමාජය තුලත් පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. මුදල අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිළිබඳ විමර්ශන අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහාය ඇතිව සිදු කරන බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරම මහතා පවසනවා. එම මුදල් නැවත අයකර ගැනීමට කළ හැකි සියල්ල සිදු ඇති බවද ඔහු සඳහන් කළා. අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විදේශීයන්ට ගෙවිය යුතු ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට තාක්ෂණික සහ නීතිමය වශයෙන් උපදෙස් ගැනීමට පත් කරනු ලැබූ අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහයද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
2: මේකේ තොරතුරු අනවශ්‍ය විදියට එළියට ගියොත් මේ අපරාධකරුවන් සැඟවෙන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට බාධාවක් නොවන ලෙස අපිට අවශ්‍යතාවය තිබුණා. මේකේ තොරතුරු එළියට ගියොත් අනවශ්‍ය විදියට ඒ අවශ්‍ය උපදෙස් මත තමයි මේ වැඩ කටයුතු අපි කරනු ලැබුවේ. මේකේ තොරතුරු අනවශ්‍ය විදියට එළියට ගියොත් මේ අපරාධකරුවන් සැඟවෙන්නට පුළුවන්. ඒගොල්ලන්ගේ ට්‍රේසර්ස් සහ ට්‍රැක්ස් මේකට පාවිච්චි කරපු ක්‍රමවේදයන් ඉවත් කරන්නට වෙනස් කරන්නට පුළුවන්. ඉන්න තැන්වලින් පිටත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රහස්‍යභාවය ආරක්ෂා කරගෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය ස්ථාන වෙත ළඟා වීමට ඒ අවශ්‍ය කරන කාලය ලබා දෙන්නට තමයි රහස්‍යභාවය සුරැකින විදියට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සම්බන්ධ වෙමින් ඒ වැඩ කටයුතු ටික කරගෙන ගියේ. මෙහිදී දේශීය වශයෙන් වගේම විදේශීය ආයතන පවා මම කලින් කිව්වා වගේ මේ ඕගනයිස් ක්‍රයිම් නෙට්වර්ක්ස් තියෙනවා. ඒ නිසා ඒ අදාළ නීතිය ක්‍රියාත්මක කරන විදේශ රටවල් වලටත් අවශ්‍ය කරන විදියට ඒ සම්බන්ධීකරණය ලබා දුන්නා.
1: මේ අතර මහා භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක්කර ඕස්ට්‍රේලියාවට ගෙවීමට අදාළ මුදල් කොල්ල කෑමකට අමතරව ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්ද මෙවැනි ආකාරයේ උත්සාහයක් හැකර්වරුන් විසින් දරා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. මහා භාණ්ඩාගාරය සහ විදේශ මූල්‍ය ආයතන අතර සිදුවන සන්නිවේදන කටයුතු වලට බාධා කරමින් හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද මූල්‍ය අපරාධයක් පිළිබඳව රජයේ නිල ස්ථාවරය පැහැදිලි කිරීම මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලැබුවා.
3: මේ පිළිබඳ සමාජයේ තොරතුරු හුවමාරු වෙනවා. පදනම් විරහිතව මහ ජනතාව නොමග යන ආකාරයේ තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ වගේම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටලා කියලා වැරදි තොරතුරු කියනවා. ඒ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා නැහැ. මෙවැනි දේවල් විවිධාකාරයේ කියනවා. ඒ වගේම ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම් වලටත් මුදල් යොදාගෙන කියලා මේ වගේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මොකද මෙතන සිද්ධ වුණේ කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර ඒ අදාළ සංනිවේදන කටයුතු මුදල් පියවීමේ කටයුතු සිද්ධ කරාමේදී තොරතුරු මාරු කරගන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන්. මෙන්න මේ ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය තමයි ඔවුන් හැක් කරලා මේ තොරතුරු හුවමාරු කරගෙන තියෙන්නේ. මේ හැකර් කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දරලා තියෙනවා ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්. ඒ අනුව සැක මතුවෙච්ච නිසා විශේෂයෙන් මේ ගිණුම් අංක වෙනස් වෙන බව දැනගත්තු පළවෙනි මොහොතේම මහා භාණ්ඩාගාරය විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ විමර්ශන අංශයටත් ඒ වගේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් මේ පිළිබඳව දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර් කරුවන්ගේ ගිණුම් වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහාම නැවතත් අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට මේ පැමිණිලි කරලා පරීක්ෂණයක් සිදුවෙමින් යනවා. ඊට අමතරව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු දෙදෙනෙකුත් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් කරලා මේ සංනිවේදන කාර්යයේ මේ ගනුදෙනු අතරට සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන්ගෙනුත් යම් විනය ක්‍රියාමාර්ග ගැටළු පැනනගිලාද කියලා බලලා ඒ අනුව එවුන්ගේ නිර්දේශ මත යම් විනය ක්‍රියාමාර්ගත් මේ මොහොත වෙනකොට අරගෙන තියෙනවා.
1: මේ අතර හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු ඩොලර් $25,000,000 මුදල ගැන තවමත් රජය විසින් විධිමත් ප්‍රකාශයක් සිදු කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සයිබර් අපරාධකරුවන් අතටපත් වීමේ සිද්ධියට අදාළව භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා අසියුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
4: ඔබ රටට පෙන්වුවේ ඔබ තරම් රාජ්‍ය පාලනය පිළිබඳව හැකියාවක් තිබෙන කණ්ඩායම ලොවෙත් නැති ආකාර. මේ පත් වෙන්නේ ඇවිදින පුස්තකාල කියලා එදා කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත් මුදල් අමාත්‍යාංශය සාංගික හැටියට සලකලා ආරක්ෂා කරනවායි කිව්වා, රැක ගන්නවායි කිව්වා. මෙහෙම කියපු ඇවිදින පුස්තකාලවලට බැරි වුණා අපේ රටේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරන්න. ඒ නිසා මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීම පිළිබඳව ඔබ ගන්නා පියවර කුමක්ද? දැන් මේ අහිමි වුණු වාරිකයට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින්. බඩු මිල ඉහළ දමලා, බදුබර පටවල රටේ ජනතාව පීඩනයට ලක් කරලද මේ අහිමි වුණු ඩොලර් ලක්ෂ 25 පියවන්නට ඔබ කටයුතු කරා.
1: මේ සිදුවීමට අදාළව රජයේ පාර්ශ්වයෙන් අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා මාධ්‍යවරුන් වන වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ යන මහත්වරුන්
5: විපක්ෂයට කියනවා, ඔච්චර කරුණු ගන්නවා නම් අනේ කරුණාකරලා කියලා පැමිණිලක් දාලා කරුණ ඉදිරිපත් කර ජනාධිපතිතුමායි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමායි මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා මේ ගල් පැලන බොරු නොකිය මෙවැනි සිදුවීම් සිදුවලා තිබෙන ඔබට මතක ඇති ලෝකයේ මෙවැනි හැකර්ස් වගේ මේ පරිගණක ශාස්ත්‍රය ඇතුලේ ඉන්න පුද්ගලයෝ මේක දන්නවා. මෙවැනි හැකර්ස් වගේ පහර දීම් කොල්ලකෑම් ලෝකේ පුරා සිද්ධ වෙනවා. මේ පිළිබඳව අදාළ පරීක්ෂණ කරලා අපි මේකට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන. එහෙම නැතුව තොරතුරු ආපු ගමන් ජනාධිපතිතුමා මුදල් යන්න දිලාස් වෙන්න හරි බාණ්ඩාගාරලේකින් දිලාස් වෙන්න හරි නෙමෙයි, වගකීම වේගාරින්න පුරුද්දව සහ මේක සංවිධානාත්මක සුළු අපරාධයක් කියන කාරණේ පිළිබඳව සොයන්න අවශ්‍ය පරීක්ෂණ කරනවා.
6: මේක පළවත්ත ගිනුමකට වගේ ආවා කියලා උදන්නවනම් උන්ට පුළුවන්කම තියෙනවා ඒ තොරතුරු ලබා දෙන්න. මෙතන කිසිදු වංචාවක් සිදු වෙලා නැහැ. අපිට මතක රනිල් වික්‍රමසිංහල මහ බැංකු වංචාව සිදු කරද්දී ඒ ක්‍රමවේදයන් වෙනස් කරන්න ඔහු නිශ්චිත ලෙස නියෝග දීලා තිබෙනවා. හැබැයි අපි එකක් අභියෝග කරන්න පුළුවන් නම් ගම්මන්පිලත් ඇතුළු මේ නඩේට මම දැක්ක නාමල් රාජපක්ෂ උන් නැහැත් කියලා තියෙනවා. ඒ හැමෝම තමන්ගේ නිම්මෙන් තමයි අපිව මනින්නේ.
1: මේ අතර මහා බාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අවභාවිතා වීම සැබෑම හැකර් ප්‍රහාරයක් නොව ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුමැතිය ඇතිවසිදු වංචාවක් බව එක්සත් ජනරාජ්‍ය පෙරමුණේ නායක පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. කොළඹ මල්පාරේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පෙමින් ඔහු මේ බව කියා සිටියා.
7: ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තට අනුව මේ හැකර්ලගේ වැඩ. ඔවුන් මේ පැහැදිලි කරන කාරණය අනුව ගත්තම මේක හැකර්ලගේ වැඩකට වඩා සාමාන්‍යයෙන් මේ ශාස්ත්‍රය අඳුරගන්නේ මේ පිෂින් ඇටෑක් එකක් මේ බිලිපිත්තක් දාලා ධනය නැමැති මාළුවා බාගත්ත අවස්ථාවක් හැටියට. මේවා සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකේ වෙන දේවල්. එහෙම නැත්නම් මේ බිස්නස් ඊමේල් එක කොම්ප්‍රොමයිස් වීමක් හැටියට තමයි ඉති. චේතාන්විතෝ කියන කතාවක් මේ හැකර් කතාව. ඇයි? හැකර්වරු අදාළ පුජ්‍යලින්ගේ දැනුවත් වීමකින් තොරව ඒ තියෙන ෆයර්වෝල් කොහොම හරි විදිහකට විනිවිද ගිහිල්ලා අදාළ මුදල් සොරා ගැනීම හෝ දත්ත සොරා ගැනීම කරන කණ්ඩායම්. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක එහෙම දෙයක් නොවන තත්වයට වෙනස් වෙන්නේ වාර්තා වෙන ආකාරයට අඩුම තරමින් 5 දිනක් හෝ 18 දිනක්ගේ අනුමැතියකින් පහළ මට්ටමේ ඉඳන් ඉහළ මට්ටමට ලේකම්වරයා දක්වා දැනුවත්ව ඔතරයිස් කළා කරපු ක්‍රියාව. ඒකයි හැකර්වරේ ඒ සියලු දෙනාම නොදැන යමක් හොරකම් කරන අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතා පැහැදිලිව අපිට පේන විදිහට නම් මෙන්න මේ ඕතරයිස් කරපු නිලධාරීන් පිරිස අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්කම ගලවා ගැනීමේ අරමුණින් කරන ප්‍රචාරය.
1: මේ අතර විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක අතරපත් වීමේ සිද්ධිය පිළිබඳව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා. මූල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන 30ක් සම්බන්ධ කරමින් විශේෂ ආරක්ෂණ පද්ධතියක් මේ වන විට නිර්මාණය කර ඇති බවද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
8: ඩිජිටල් පද්ධති හැක්කුණාට වඩා මේක ඒ අන්තර්ජාතික සමාගමට අනුරූපීව තවත් පාර්ශ්වයක් ඒ හා සමානම ඩොමේන් නේම් එකක් අරගෙන ඊමේල් එකත් ඒ විදිහටම අරගෙන ඒ වගේම ඒ පුද්ගල ඒ ආයතනයේ ඉන්න පුද්ගලයන්ගේ නම් අනුගමනය කරමින් එවල මේක නොමග යවීමක් කිරීම තමයි කරලා තියෙන්නේ. ඒකට ගොඩක් කරලා අපිට හිතෙනවා මේ ආයතන ඇතුළේ ඉන්න පුද්ගලයන්ගේ සම්බන්ධයක් නැතුව වෙලා තියෙන කටයුත්තක්. ඕන් ඒක හරියට ඒකේ වෙනස අවබෝධ නොකර ගැනීම උඩ වෙච්ච ප්‍රශ්නයක් කියලා අපිට හැඟෙනවා. නමුත් පරීක්ෂණේ තාම යනවා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයේ විදිහට අපිට ඉස්සරහට හරියටම දැනගන්න පුළුවන් වෙයි මේකට කවුරු සම්බන්ධද නැද්ද, ඒ වගේම මේ කොහොමද වෙලා තියෙන්නේ, කොයි කාලින් දන් වෙලා තියෙනවද, ඒක පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් වෙයි.
1: ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මේ පළවෙනිදා රට පුරා මේ රැලි 21ක් පැවැත්වීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබෙනවා. මෙවර ජාතික ජනබල වේග මේ දින රැලි පවත්වන්නේ ජනරජයට ජනබලයක් යන තේමාවෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබල වේගයේ ප්‍රධාන මේ රැලිය මහරගමදී පැවැත්වෙන අතර මහරගම මේ රැලියට අමතරව ජනාධිපතිවරයා නුවරඑළියේ මේ රැලියටද සහභාගී වීමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ රැලි දෙකක්ද සෙසු මේ රැලි ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර, යාපනය, මඩකලපුව, කඩවත, මාතර, මහනුවර, හලාවත, අනුරාධපුරයේ, වවුනියාව, අම්පාර, කලුතර, තංගල්ල, කෑගල්ල, කඳුරුවෙල, ත්‍රිකුණාමලී සහ වැල්ලවායේදී මෙම මේ රැලිය පැවැත්වීමට නියමිතයි. මේ අතර සමගි ජනබලවේගය තම මේ දින රැලිය මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර මේ රැලියේදී තමන් හා එක්වන ලෙස සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රකාශ කරන්නේ මෙවර මේ දිනයට පොහොය දිනයක් යෙදී ඇති බැවින් තම පක්ෂය මේ දින රැලියක් නොපවත්වන බවයි. ජාත්‍යන්තර සාම පාගමන වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. දිවයිනට වැඩම කර සිටින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර සාම පාගමන පසුගිය 21 වෙනි දින දඹුල්ල රජමහ විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබුවා. එම පාගමන දින කිහිපයක් කොළඹ දක්වා ක්‍රියාත්මක වුණා. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ වෙත උතුම් ධාතුන් වහන්සේලා සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් පූජා කිරීමද සිදු කෙරුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැය කර පෞද්ගලික විදේශ සංචාරයක නිරත වීම පිළිබඳ කෙරෙන විමර්ශනයකට අදාළවයි. කොළඹ තුන පස්වන පතුමගේ පිහිටි නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා. නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සලකා ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි. රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිත කරමින් පෞද්ගලික විදේශ සංචාරයක නිරත වීමේ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය තොගයක් සමග ජීවනධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී පසුගියදා අත්අඩංගුවට ගෙනුණා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ බැටලීමකදී සැකකාර චීවරධාරීන් මෙලෙස අත්අඩංගුවට ගැනුණා. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ සූක්ෂමව අසුරා තිබූ කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය කිලෝ 110ක් පමණ සොයා ගැනුණා. සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ 5කට අධික මද්‍රව්‍ය තිබී ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකාර චීවරධාරීන් අනුග්‍රාහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22 වෙනිදා ශ්‍රී ලංකාවෙන් තායිලන්තයේ බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් කෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ අත්අඩංගුවටගත් විශාලතම මද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරීන් පිරිසක් මද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගත් ප්‍රථම අවස්ථාවද මේ බවයි වාර්තා වන්නේ. මේ අතර උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත් ශ්‍රී ලාංකීය ඓතිහාසික භික්ෂු භූමිකාවත් සමස්ත ලෝකයේ දිරි අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයන් පිරිසක් විසින් මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙළා දකිමින් මල්වතු අස්කිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඉදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හලින් ලබන සතිය තමර බලාපොරොත්තු වෙන ආදිත සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
9: සති අන්ත පුත් පසුබි කරම
10: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනැති ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය ඔබ සමග මෙසේ බෙදා හදා ගැනීමටයි.
11: රණසිංහ ප්‍රේමදාස ලියූ, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවත් කළ, චන්ද්‍රිකා ආශිර්වාදන ගායනා කළ ගීතයක් අද තෝරා ගැනීමයි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තදකර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද? දුමින්ද, විශේෂයෙන්ම මැයි පළවෙන්ද මං හිතන්නේ ලංකාවේ වෙන්ද වගේම මේ පාරත් මැයි දිනය සමරන්නට ඇතේ කියලා හිතනවා. කොහොමද මෙවර සැමරුම?
4: ඔව්, ඇත්තටම නයන විශේෂයෙන්ම මැයි පළවෙනිදා මේ දවසේ විශේෂයෙන් ගත්තොත් එහෙම පෝය දිනයක් විදිහට තමයි සැලකුනේ. කලින් කලින් වෙසක් දිනය විදිහට පාවිච්චි කරන්නත් තිබිච්ච දිනයක්. නමුත් දැන් වෙසක් දිනය මැයි 30 වෙනිදා පෝයට කල් ගිහිලා තිබුණා. කොහොම වුණත් වෙසක් දිනය සහ මැයි දිනය කියන කාරණා දෙකම එකට සිද්ධ වෙච්ච නිසා, ඒ වගේම සිකුරාදා දවසක් සිද්ධ වෙච්ච නිසා අතිවිශාල පිරිසක් මේ මැයි රැලි වලට විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙච්ච බවක් දක්නට ලැබෙනවා. ඉතින් කොහොම වුණත් ප්‍රධාන වශයෙන් මැයි රැලි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මාලිමා කියන වත්මන් ආණ්ඩුව තමයි ප්‍රධානම රැලි දෙක පැවැත්වුවේ. විශේෂයෙන්ම ආණ්ඩුව විදිහට ගත්තොත් එහෙම ජනාධිපතිවරයා සහභාගී වුණු රැලි දෙකක් පැවැත්වුණා. එකක් නුවරඑළියේ ඔහු පැවැත්වුවා, අනිත් රැලිය මහරගම හවස පැවැත්වුවා. ඒ වගේම අනෙකුත් මාලිමා ආණ්ඩුවේ නායකයින් විසින් මැයි රැලි 21ක් පමණ දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල පවත්වන්නට යෙදුණා. කොහොම වුණත් අති විශාල ජනතාවක් මේ මැයි රැලි වලට සහ ඒ පෙළපාලි වලට සහභාගී වෙච්ච බවක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් ප්‍රධානම දේ විශේෂයෙන්ම රජයක් විදිහට ගත්තොත් එහෙම ආණ්ඩුව තවදුරටත් ජනතාව තමන් සමග සිටිනවාය කියන එක පෙන්නන්නට විශේෂයෙන්ම සමත් වෙලා තිබුණා. මේ රැලි දෙකට සහ අනෙකුත් රැලි වලට අති විශාල පිරිසක් සහභාගී කරවීම තුළින්. ඒ වගේම නයන් ඊළඟ කාරණාව තමයි දෙවැනි රැලිය විදිහට ගත්තොත් එහෙම සමුග ජන බලවේගය මැයි රැලිය පැවැත්වුණා. ඒත් අතිවිශාල ජනතාවක් සහභාගී වෙමින් සිටියා. විශේෂයෙන්ම මෙවර එක්සත් ජාතික පක්ෂයේ විදිහට ගත්තොත් එහෙම මැයි රැලියක් හෝ පෙළපාලියක් පැවැත්වීමක් සිද්ධ කරේ නැහැ. හැබැයි මේ සජබ මැයි රැලියට ආශිර්වාද කරලා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් විශේෂ ලිපියකින් සුභාශිංසනය පවත්වලා මේ සජබ මැයි රැලියට විශේෂයෙන්ම සහ මේ දායකත්වයක් සහ ඔවුන්ට අනුග්‍රහයක් ලබා දුන්නා කිව්වොත් හරි. විශේෂයෙන්ම ඒ අතරේ එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පිරිසක් මේ සජව රැලියට එක්වීමකුත් මෙහිදී සිද්ධ වුණා. එජාප නොනිල වශයෙන් එජාප සහ සජබ රැලියක් විදිහට තමයි එය පැවැත්තුනේ. ඉතින් එතනදී රණසිංහ මේ සජිත් ප්‍රේමදාස් මහත්මයා කියපු දෙයක් තමයි අපි මේ සුබපතිමා එව්වා වගේම නායකතුමා එජාපේ සමග දැන් එකම කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරියේදී බොහෝ දුරට එකම කණ්ඩායමක් විදියට මේ කණ්ඩායම් දෙක එක්ව කටයුතු කරනවායි කියන පණිවිඩයක් ලබා දීමක් සිදු කළා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මැයි රැලියක් සහ ඒ පාගමන පැවැත්වුම් ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම සර්වජන බලය බිරිත් ජයවීර මහත්මයාගේ නායකත්වයෙන් සර්වජන බලයක් විශේෂ මැයි රැලියක් පැවැත්වීමට කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන්ම පෙරටුගාමි පක්ෂයත් මැයි රැලියක් පැවැත්වුවා. ඔය කණ්ඩායම් තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන් මැයි රැලි සහ පෙළපාලි පවත්වපු කණ්ඩායම් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම මැයි පළවෙනි දවසක තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා LTT බෝම්බ ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්වනු ලැබුවේ. ඉතින් මෙවර පැවැත්වුණේ ඇත්තටම 33 වෙනි ගුණානුස්මරණයත් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස, හේමත් ප්‍රේමදාස ආර්යයා වැතිලේ කණ්ඩායම් එක්ක ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දක්වලා ඒ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ඒ ගුණානුස්මරණයත් සමරනු ලැබුවා මේකට සමගාමීව.
3: දුමින්ද, ඒ වගේම අපිට දකින්න තිබුණ විශේෂයෙන්ම මේ පසුගිය දවස්වල විශාල කතිකාවතක් ඇති කළ මේ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අවතැන්වීම, ඒ සම්බන්ධව මේ භාණ්ඩාගාරයේ ලේකම්වරයෙක් සිදුවි හානි කර ගැනීමක් සිදු වී තිබෙන බවක් අපිට අහන්න තිබෙනවා. ඒ පිළිබඳව දැනගන්න කැමති මොනවද තියෙන තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තරම නයින් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඇමරිකන් ඩොලර් 229ක මුදලකින් 225ක මුදලක් මිලියන 2.5ක මුදලක් තමයි මේ භාණ්ඩාගාරයෙන් ගෙව්වාය කියන සිද්ධියට අදාළව ඒ වංචා කිරීමේ සිද්ධියක් උඩ තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. තවමත් මේ දක්වා ඒ අදාළ මුදල කුමන බැංකුවලට සහ ඒක කොහොම වුණාද කියන එක සම්බන්ධයෙන් CID පරීක්ෂණ නිම වෙලා නැහැ. කොහොම වුණත් මේක මාස 4ක විතර කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක් නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩසටහනකට ලක් වෙලා තියෙනවා මේ වන විට. එතනදී ඔය කියන සිද්ධියට අදාළව විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරේ තමයි ඔය කියන සිද්ධියට ලක් වෙලා තියෙන්නේ. ඒ රංග රාජපක්ෂ නැමැති මේ සහකාර අධ්‍යක්ෂකවරයා තමයි ඇත්තටම මේ වන විට දිගිනහාගෙන තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ නිලධාරියා තමයි CID එකට මුලින්ම මේක පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඉතින් එතනත් ඔහු එහෙම දාලා තියෙද්දි වැඩතහනමට ලක්වීම විශේෂයෙන්ම ඔහුට ඇතැම් විට දරා ගන්නට බැරුව වෙලා වගේ වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම මහා බැංකු නිලධාරීන් කියන්නේ තම සංවේදී පිරිසක් නිසා කොහොම වුණත් ඔහුගේ නිවසේ බුලත් කොටුවේ අසල මේ කැපුම් තුවාල තුනක් සහිතව තමයි ඔහු පත් වෙලා තියෙන්නේ. මේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන අධික ලේ වාහනය වීමක් නිසා කොහොම වුණත් ඔහුගේ දියණිය තමයි මේක දැකලා තියෙන්නේ මුලින්ම. කොහොම වුණත් මේක ඝාතනයක්ද එහෙම නැත්නම් සියදී නසා ගැනීමක්ද කියන කාරණාව පිළිබඳව විශාල ආන්දෝලනයක් ලක් වෙලා තිබුණා. මොකද මේ යම් ආකාරයකදී මේ සිද්ධිය යටපත් කරන්නට යම් ආකාරයකට කටයුතු කරලා තියෙනවාද කියන කාරණා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ විශේෂයෙන්ම මේ දැන් අර ආණ්ඩුව පැත්තට රජයේ පැත්තට යම් සැකයක් මතු වෙමින් පවතින නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක්ගේ යුක්තව කමිටුවක් පත් කරනු ලැබුවා. ඊට පස්සේ මේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළාට පස්සේ ඔවුන්ගේ නිගමනය වෙලා තිබුණේ මෙය සිවිල් සියදි විනාශ ගැනීමක් පිළිබඳව කියලා තමයි. මොකද ඒ ඔහු අර බුලත් කපන්නට ගිය පිහියෙන් ඔහුගේ කකුලේ නහර කපාගෙන තියෙනවා කියන කාරණාව තමයි තහවුරු වෙලා තියෙන්නේ. මේ මිනීමැරුමක් නොවන බවටත් වාර්තා වෙලා තියෙනවා. ඊයේ දවසේ තමයි ඔහුගේ අවසන් කටයුතු සිද්ධ කරනු ලැබුවේ. ඉතින් මෙය සියදි විනාශ ගැනීමක් විදිහට තමයි ඒ විශේෂඥ වෛද්‍ය මතය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් يعني 50 වියති පුජ්‍යලයක් තමයි මේ අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔහුගේ මරණයත් සමගම විශේෂයෙන්ම මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමේදී විශාල ප්‍රශ්නයක් සහ ප්‍රශ්නාර්ථ කීපයකට මුහුණ දෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් කුමන ආකාරයකට, මොකද ඔහු සතුව තිරිච්ච තොරතුරු විශාල ප්‍රමාණයක් ඔහුගේ මරණයත් සමගම නැති වෙලා යනවා. ඒක නැවත ලබා ගැනීමට බැරි තත්ත්වයකට පත් වෙලා යනවා. ඉතින් ඉදිරියේදී මේ පරීක්ෂණ කටයුතු කොහොම වෙනවද කියන කාරණාව අපිට දැනගන්න පුළුවන් වේවි.
3: දුමින්දේ, වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: විශේෂයෙන්ම නැන් කාරණා කීපයක් සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ප්‍රධානම කාරණයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සභාපති ශබ්දී සිල්වා මහත්මයා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලීමක් කරලා තිබුණා. මේ ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යම් යම් ආකාරයකට පහළට වැටීමේ සිද්ධියට ශම්මි සිල්වා ඇතුළු කණ්ඩායම වගකීති කියන චෝදනාවත් ඔවුන්ට එල්ල වෙලා තිබුණා. කොහොම වුණත් මේ ක්‍රිකට් අතුරු කමිටුවක් දැන් නම් කරලා තියෙනවා. ඉතින් එතනදී පරිවර්තනීය කමිටුවක් විදිහට තමයි ඔවුන් නම් කරලා තියෙන්නේ ක්‍රිකට් නැවත ගොඩනැගීම සඳහා වූ පරිවර්තනීය කමිටුවක් විදිහට. ඉතින් එතනදී විශේෂයෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වන ඉරාන් වික්‍රමසිංහ මහත්මයා, ඒ කියන්නේ සමුජන බලවේගයේ සහ ඒකනේ ශ්‍රජාතික පක්ෂයේ විදිහට ගත්තාත් ඒ හිටපු දේශපාලකයෙක් වන ඉරාන් වික්‍රමත් මහත්මයාගේ සභාපති ධුරය වයින් තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. සිදත් වෙත්තමුණි, කුමා සංගක්කාර, රොෂාන් මහනාම, ප්‍රකාශ් ශාප්ත, දිනාල් පිලිප්, උපුල් කුමාරප්පෙරුම, තුෂාර රැබැල්ල, අවන්ති කොළඹගේ කියන කණ්ඩායම තමයි මේ නව අතුරු කමිටුවට නම් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ ඉරාන් වික්‍රමත්නගේ පත්වීම සම්බන්ධයෙන් යම් යම් දේශපාලනික කටකතා තියෙනවා. යම් ආකාරයක ඔහු එක්සත් ජාතික පක්ෂේ නැත්තම් සමගියන බලවේගයට සම්බන්ධයෙන් කටයුතු කරපු පුද්ගලයෙක්, වර්තමාන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් ඔහු අවසානයේදී ටිකට් සභාපති ධුරය ලබා ගැනීම සහ බාර දීම සම්බන්ධයෙන් කටිකාවතකුත් තියෙනවා. කොහොම වුණත් ඉරාන් වික්‍රමත් මහත්මයා සමගියන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ සියලුම පක්ෂයේ දරපු තනතුරු වලින් ඔහු ඉල්ලාස්වීමක් සිදු කරනු ලැබුවා. ඒ එකම ඒ ඉල්ලාස්වීම සමගියන බලවේගයේ මහලේකම් පිළි අරගෙන තිබුණා. ඔහු මතයක් ඉදිරිපත් කළා, මේ පක්ෂ තනතුරු වලින් විතරක් නෙමෙයි පක්ෂෙන් අයින් වෙනවා නම් හොඳයි කියන කාරණාව. මොකද ඒ මේ මේ සම්බන්ධයෙන් සමගියන බලවේගය එතරම් කැමැත්තක් නැහැ කියන කාරණාව. කොහොම වුණත් මේ අතුරු කමිටුව දැන් පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ කටයුතු අපිට ඉදිරියේදී කුමන ආකාරයට සිද්ධ වෙනවද කියන කාරණාව පිළිබඳව දැක බලා ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම නයින් ලංකාව බෞද්ධ රටක් විදිහට විශේෂයෙන්ම සාම පාගමන නිරත වෙච්ච වියට්නාමයේ හාමුදුරුවරු පසුගිය බදාදා දවසේ ශ්‍රී ලංකාවෙන් ආලෝකා සත්‍යය සමග ශ්‍රී ලංකාවෙන් නික්ම වුණා. මිල වශයෙන් නරසිම්හා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ධාතුන් වහන්සේලා බාර දීම අගහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා විසින් 14 සිදු කරලා මේ වන විට සියලුම හාමුදුරු ශ්‍රී ලංකාවෙන් පිටත්ලා ගිහින් අවසානයි. ඉදිරියේදී ඇමරිකාවේ පැවැත්වෙන වෙසක් දිනයේ සමගාමීව මේ සීමා බෝවී අංකුරය සහ ධාතුන් වහන්සේලා ඇමරිකාවට වැඩමවීමට නියමිතව තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව පුරා නැවතත් බෞද්ධ ආලෝකයක් විදිහට එය වර්ධනය වෙච්ච ආකාරයෙන්ම ඉතා අවාසනාවන්ත සිදුවීමකුත් සිද්ධ වුණා. තායිලන්තයට ගිය භික්ෂුන් වහන්සේලා 22 දෙනමක් ගුවන්තොට පොළේදී අතරංගුට පත් වුණා. හෑෂ් සහ කුෂ් කියන මත්ද්‍රව්‍ය කිලෝ 112ක සමග ඔවුන්ගේ ගමන් මගුල තිබිලා මේක කාලයක් තිස්සේ සංවිධානාත්මකව කරලා තිබුණයි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේකට ප්‍රධාන වෙච්ච මේ ෆේස්බුක් වලින් එහෙම අඳුනාගත්ත කණ්ඩායමක් තමයි මේ හාමුදුරුවරු ඔවුන්ට තායිලන්තයට යන්න ගුවන් ටිකට් පටස් සහ එහෙ විනෝද වෙන්න ඒ අදාළ වියදම් ඒ සියල්ලම ලබා දීලා ඒ පාසල් උපකරණ කට්ටලගේ ශ්‍රී ලංකාවට ගේන්න කියන කොන්දේසිය මත තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල පිරිවෙන්වල අධ්‍යාපනය ලබන තරුණ හාමුදුරු තමයි වැඩිපුර සිටින්නේ. කොහොම වුණත් මේකට මුල් වෙච්ච එක් ප්‍රධාන චීවරධාරී හාමුදුරු නමක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වන විට රැඳුම් නියෝග යටතේ පරීක්ෂා කරගෙන යනවා. ඉතින් මීට පෙර අවස්ථාවකදීත් 12 ඔය වගේ ගිහිල්ලා ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. ඒ වගේම ලබන මාසේ තවත් 49 තායිලන්තයට ගිහිල්ලා නැවත එන්නට ඒ සැරසුම් කරලා තියෙනවා. කොහොම වුණත් මේ වන විට පොලිස් මද්‍රනාශක කාර්යාංශයේ විසින් මේ හාමුදුරුව වටා සිටින ගිහි පුද්ගලයන්, ඒ කියන්නේ මුස්ලිම් සම්භවයක් තියෙන මුස්ලිම් පුද්ගලයෝ කිද්දනේ මේ ශ්‍රී ලංකාවේදී මුල් වෙලා තිබෙන බවට මේ වන විට හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම තායිලන්තයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරපු තවත් හාමුදුරු දෙනමකට ජාත්‍යන්තර රතුවරයන්තු අනිකුත් කළා තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවේ විශාල බෞද්ධ යාට මිච්ච ඡේදවාචකයක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෛනිකායක මහානායක හාමුදුරුවරු සමග සාකච්ඡාවකුත් පවත්වලා තියෙනවා. මේ කුමන ඉදිරියේදී කුමන ආකාරයකට මේ පිළිබඳ කටයුතු කරන්න කියන එක. ඉතින් එතනදී බොහෝ දුරට මොවුන් උපවැදි කළා නඩු පැවරීමේ සම්භාවිතාවක් බොහෝ දුරට තිබෙනවා. ඉතින් ඒ එක්කම මින් ඉදිරියට භික්ෂුන් වහන්සේ නමක් විදේශගත වෙනවා නම් ඒ තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ සහ ඒ නිකායේ ඉන්න මහානායක හාමුදුරුවන්ගෙන් නිසි අවසරයක් ලබාගෙන රට යනවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සෛනිකායක මහානායක හිමිවරු සඳහන් කළා තියෙනවා පොලිසියට ඉතාම දැඩි ලෙස මේ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් ක්‍රියාත්මක කළා ඒ අදාළ අධිකරණමය කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම සෛනිකායක මහානායක හාමුදුරුවෝ සඳහන් කරනවා මේ සියලු දෙනා මේ ශාසනයෙන් නිරපේක්ෂව ක්‍රියා කිරීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. ඒකම සලං කරන්නට ඕනේ නයන් ශ්‍රී ලංකාවේ පුජ්‍යලීන් සෑම හතර දිනකුවෙන් එකයිකට අම්ල පිත්ත ප්‍රදාය හේවත් ගැස්ට්‍රයිසිස් රෝගයේ පවතින බවට වෛද්‍යවරු හොයාගෙන තියෙනවා සමීක්ෂණ වලින්. ඒ ලංකාවේ ඉන්න හතර දෙනකින් එක්කෙනෙකුට ගැස්ට්‍රයිසිස් තත්ත්වයේ තියෙන බව තමයි සඳහන් වෙන්නේ. අවසාන වශයෙන් නයන් ශ්‍රී ලංකාවේ මේ පොත්පත් පොත් මුද්‍රණ කලාවේ නොමැකෙන සලකුණක් විදිහට කටයුතු කරපු එස් ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධිපති සිරිසුමන ගොඩගේ මහත්මයා අභාප්‍රාප්ත වුණා. ඉතින් ඔහු අභාප්‍රාප්ත 90 තමයි ඔහු අභාප්‍රාප්ත වුණේ. කොහොම වුණත් ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශන කලාවේදී නොමැකෙන සලකුණක් විදිහට තමයි මේ ගොඩගේ මහත්මයාව අපිට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ.
3: අවුදින්දා තව සමග සම්බන්ධ ලංකා අතරතුර බෙදා ගැනීම ප්‍රබෝහත් විශ්වතුමන්ත වෙනවා. ඉතින් නැවත ලැබෙන සතියේ හමුවෙමු. ආයිබෝන්.
4: ආයිබෝන්.
3: ඉතින් අදත් තවත් කාල හෝරාවක් ඔබ සමග ගත කළ මේ අඟහරු අදා රාත්‍රියේ ඔබෙන් සමුගෙන යනට කාලය කෙමින් ළඟා වෙමින් තිබෙනවා. හැබැයි අපි මේ වෙලාවේ ඊට ප්‍රථමයෙන් ඔබට මතක් කළ යුතු කරුණු කාරණා කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙසක් මාසය වෙනුවෙන් පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන් අපේ මේ විහාරස්ථාන ආශ්‍රිත වැඩිලියත් පුරවරයේත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඉතින් මහමුණා භාවන අසපු ඇඩිලේඩ් වල මහමුණා භාවන අසපුවේ වෙසක් සීල වැඩසටහන මැයි මාසේ 10 ඉරිදා උදේ 8 සිට සවස 4 දක්වා සෝල්ස්බරි ඩවුන් ප්‍රයිමරි ස්කූල් එකේ පැවැත්වීමට සීලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. 39 පැරමවුන්ට් රෝඩ් සෝල්ස්බරි ඩවුන්ස්. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට කැමති නම් ඔබට අමතන්න පුළුවන් 0825017017. ඒ වගේම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිත වෙසක් වැඩසටහන් මාලාව මැයි මාසේ 30, 30 සහ 31 කියන සතියන්තේ පැවැත්වීමට කටයුතු මේ වෙන විටත් සංවිධානය වෙමින් තිබෙනවා. ඉතින් ඒකම මේ ඇඩිලේඩ් පුරවරයේ තිබෙන දන්සැල් ආදී ඔබ දන්නවා. අපි බොහෝ දන්සැල් දැන් අපිට ඇඩිලේඩ් වල තිබෙනවා මේ වෙසක් මාසය මුල් කරගෙන. ඉතින් මේ පිළිබඳවත් විස්තර අපිට ලැබෙන ආකාරයෙන් අපි ඔබ සමග බෙදා හදා ගැනීමට සූදානමින් සිටිනවා. ඉතින් අද දවසේ අපි ඔබට ගෙන මේ වෙසක් ධර්මදේශනා වැඩසටහන් මාලාවේ පළවෙනි ධර්මදේශනාව පවත්වනු ලැබුවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද උඩුගබ්බල සුමේද ස්වාමින් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේට අපගේ නමස්කාර පුරුක ස්තුතිය මෙවස්ථාවේ පුද කරන්න කැමැති. ඉතින් ලබන සතියේ මේ ආකාරයෙන් අපි ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ දෙවනි ධර්මදේශනාවත් ඔබ වෙත ගෙනීමට සියලු කටයුතු අපි සූදානම් කරගෙන තිබෙනවා. ඉතින් හොඳයි අද වෙනද වගේම පුවත් පසුවිපරම ගෙනාව නිරෝධ කාර්යවසම් සිතනදි ගීතෙන් ඔබ පිනවෝ අපි හිතවුත් විජිත් කුමාර සුනත් විජිත් කුමාර සයන්ත මහතා නොදුරුමානී විශේෂාංගය හරහා ලංකාවේ සිට අප සමග සම්බන්ධුනේ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහත්මයා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබේ ආලින්දේ මේ අඟහරුවාදා රාත්‍රියේ ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. එහෙනම් ලබන සතියේ නැවත හමුවෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.